0: ආවකට පනහ තින් ලක්ෂ රින්දියනම තින් ලක්ෂ දෙල්තිසිමු අම්මන් තින පන පලිවකට
1: තින් ලක්ෂ කරේනාසි තේදක් ඇත්ක තකෂේසමාති දිල්ලේ හතරක පොකසක් ප්‍රස්තිය ප්‍රස්තනාට අම්මන් තහසවත් ඔබ මොසිය අපනස්සාව ඔබ ප්‍රස්තිය කොට

0: පොස්සෙම් දැන්
1: තමයි සමායික සූචනා නෙට්වර්ක් CIA ලේක ප්‍රමුඛතාවය පරිකෝ සාදා ප්‍රවෘත්ති දෙකුවා පචින සමය ප්‍රොජෙක්ට් එක කොටින් එක සංක්‍රමණය ප්‍රසවකන
2: යන
1: परीक्षा के तौर पर संदर्भ में लिखित के सुझाव सहित हम बताओ बाकी की तरफ किया